0: නමෝ සර්වමානි සමස්තිනි ධන්නි නමෝ දේව දේවේ පේඛිය පේවේ
1: නමෝ කාලේ කාලේ නමෝ සර්බ පල්ලේ නමෝ සර්බ ගෝණේ නමෝ සර්බ
0: ගෝණේ නාතින සංගී ප්‍රමාතේනෝ පාන පාන්නේ නෝ මාන මාන්නේ
1: නමෝ චන්දර චන්ද්‍රේ නමෝ පාන පාන්නේ නමෝ ගීත ගීතේ නමෝ තාන තනේ
0: නමෝ නරත නරතේ නෝ නාද නාදේ නෝ පාන පාන්නේ නෝ බාද බාදේ
1: අරංගිය නමේ සමස්ති සරූපේ පර්පංගී ප්‍රමාතේ සමස්ති බබුතේ
0: බ්‍රහ්මණේ කලංකී ස්වරූපේ නෝ රාජ රාජේ සම්බර්ම රූපේ
1: නමෝ ජෝග ජිගේශ්වරංග පරම සිද්දේ නමෝ රාජ ජේශ්වරංග පරම ප්‍රිතේ
0: නමෝ ශාස්ත්‍ර පාණින මාස්ටර් මාණින පරම ඥාතා නෝ ලෝක මාතා
1: අපේඛිය පර්මීය පොග්ගිය පුග්දේ නමෝ ජෝග ජිගේශ්වරංග පරම ජුක්තේ
0: නමෝ නත නාරායණී ගුරු කර්මිනෝ ප්‍රේත ප්‍රේ දේවි සු ධර්මේ
1: නමෝ රෝග හර්තා නමෝ රාග රූපේ නමෝ ශාහ ශාහංග නමෝ පුප්පේ
0: නමෝ දාදානි නෝ මන මානේ නෝ රෝග රෝගේ නමස්තන ශනන්නේ
1: නමෝ මන්තර මන්ත්‍රංග නමෝ ජන්තර ජන්ත්‍රංග නමෝ ඉෂ්ඨේ නමෝ තන්තර
0: සදා සද්දා නම් සරවම් පරණාසිනු පෙරූපේ සමස්තල නිවාසී
1: සදා සිද්දදා බුද්ධදා බ්‍රේදකර්තා අදෝ උර්ධර් දංග ගංග ඕග හර්තා
0: පරමේශං ප්‍රෝජ් පාලං සදා සර්වදාස දාතා දයාලං
1: අශේදීය පේතිය නාමංග කාමං සමතෝ පරාජී සමස්ස සාමංග තේරා ජෝර් චාචරී ශංගර
0: ජලේ හැ තලේ හැ පීත පේ
1: හැ ප්‍රභු හැ ජූ හැ අදේශ හැ අපේ සැ පුචංග පයාත ශංගර
0: ආදේ වාදේ නන්දී ස්වරූපේ නෝ සර්මානේ සමස්ත නිදන්නේ
1: නමස්තං දේ නාතේ නමස්තං පරමාතේ නමස්තං ගංජේ නමස්තං ගපජේ
0: නමස්තං කාලේ නමස්තං පාල නම සර්ව දේශේ නෝ සර්පේසේ
1: නමෝ රාජ රාජේ නමෝ සාජ සාජේ නමෝ ශාහ ශාහේ නමෝ මහාවායේ
0: නමෝ ප්‍රීතේ නෝ ප්‍රීති ප්‍රීතේ නෝ රෝක රෝකේ නමෝ සෝක සෝකේ
1: නමෝ සර්බ රෝගේ නමෝ සර්බ පොග්ගේ නමෝ සර්බ ජීතං නමෝ සර්බ පීතං
0: නමෝ සර්බ ඥානං නෝ පරම තානං නෝ සර්බ මන්ත්‍රං නෝ සර්බ ජන්ත්‍රං
1: නමෝ සර්බ ත්‍රිසං නමෝ සර්බ ක්‍රිසං නමෝ සර්බ රංගේ තර්පංගී
0: අනගේ ජීවං නෝ බීජ බීජේ ඛජේ පජේ සමස්තං ප්‍රසජේ
1: කිරපාලං සරූපේ කෝ කර්මං පණ්ණාසී සදා සර්වදාරද සෙදං නිවාසී චරපණ ශාන්තවා ප්‍රසාද
0: අමෘත කර්මිය අමෘත ධර්මේ කාල ජෝගේ චල පොගේ
1: අචල රාජේ අටල සාජේ අඛල් තර මංගල ලක්ඛ කර්මං
0: සර්වං දාතා සර්වං ජාතා සර්වං පාන්නේ සර්වං මාන්නේ
1: සර්වං ප්‍රාණං සර්වං ත්‍රාණං සර්වං පුක්තා සර්වං ජුක්තා
0: සර්වං දේවං සර්වං වේවං සර්වං කාලේ සර්වං පාලේ
1: රුවාල් ශාන්තවා ප්‍රසාද
0: ආද රූපනාද මූර්ජෝන පුරුඛ පාරු
1: සර්ව මාතර් මාන් දේව පේවාද උදාර
0: සර්ව පාලක සර්ව කාලක සර්ව කෝප